0: రాత్రిక సంగీతం యహోరావా సందతరు ఎఫ్ఎం తరంగమాల 102.3 గువని අද 2026 වසරේ ජූනි මාසයේ එහෙම නැත්නම් පොසොන් මාසයේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා තවත් පින්නන්ත මාසයකට අපි ඇවිල්ලා ඉන්නේ. ඒ අප මව්බිමට දඹදුව සිට නිර්මල බෞද්ධ දර්ශනය වැඩම කරන ලද මාසයයි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසයි. අපි මේ පිළිබඳව තිරිසතිවල කතා කරමු. බුදුන් වහන්සේගේ තමගුල සිහිපත් කිරීම මෙම වුණත් අපි උන්වහන්සේගේ බෞද්ධ දර්ශනය අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් අපේ ජීවිතවලට. එසේ සනිටිහන් කරමින් සඳතර තුළින් ඔබ හා එක්වන මම ධර්මපාල කොඩිකාරගේ සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් ඔබව. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනහල්.

ලෝවැසියන්ගේ සිත සුව පිණිස සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම් පරාගෙන බුද්ධත්වයට පැමිණි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ ඇතැම් අයට විහිළුවක් වෙනවා. අපට නම් ඒ විහිළුවක් නෙමෙයි, ගෞරවයෙන් අදහන්න පුළුවන් දර්ශනයක්. උන්වහන්සේගේ තෙමගල වෙනුවෙන් මෙල්බන් ගායක නොයෙල් පෙරේරා විසින් ගායනා කරන ලද ගීතය ඔබගේ සවනට. ගීතයේ පද රචනය පූජ්‍ය මඩවන්වල සුගතනන්ද හිමිපාණන්, සංගීතය සුසිල් අමරසිංහයන් විසින්.

ප්‍රවීණ පද රචක KDK ධර්මරත්නගේ බොහෝ රචනා වලට පාදක වූයේ යථාර්ථයයි. මේ රචනයේද එවන්නක් සිය බින්ද නිවසේ නැති විට සැමියාට එය දැනෙන ආකාරයයි මේ ගායනයේ විශාරද සුනිල් එදිරිසිංහයන් විසින්.

නිතර ඇසෙන්නට නොලැබුණත් ඉතාමත් අරුතවත් ගීතයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නටයි සූදානම් වන්නේ. සිංහල සිනමාවේ චක්‍රවර්ති ලෙස හඳුන්වනපු රංගදර ගාමිණී පොන්සේකා හිටපු කතානායකවරයෙක්. ඔහු විසින් ආචාර්ය WD අමරදේව සූරීන්ට, ඔහු විසින් පණ්ඩිත ආචාර්ය W අමරදේව සූරීන්ට රචනා කරන ලද ගීතයක් ඔබ වෙතට පිරිනමන්නටයි මේ සූදානම් වන්නේ. සංගීතඥ සෝම්පාල රත්නායකයන් විසින් සංගීතවත් කළ මෙම ගීතය ගායනා කරනු ලැබේ ආචාර්ය පණ්ඩිත WG අමරදේවයන්. ඔබට ඉදිරිපත් කරන මෙම ගීතය ගීතයේ පද රචකයා වන ගාමිණී පොන්සේකයන් විසින් එක්තරා අවස්ථාවකදී ගායනා කරනු ලැබුවා. ඒ දැන් ගුවනට සවන් දී බලන්න මෙම පද රචනය කොතරම් තාත්විකද කියලා. මෙහි පිට බිම් අඟලක් නොමැති මිනිසෙක් ආසේ මාලිගා තනනවා. ඉතිරි පදවලටත් සවන් දෙන්න.

තුදේ විදා හදා දෙන්න කියලා හැකි ප්‍රමණින් මෙලොවට බිහි කරලා ඇති දෙදි කරගත් දෙමව්පියන්ට තම පවුලේ ඥාතීන්ට සංසාරයෙන් ගොඩ වෙන්නට උත්සාහ කරන ශ්‍රමණ යතිවරුන්ට ජීවිතයේ එදිනෙදා වේල පිරිමහ ගන්න බැරි නැති බැරි මිනිසුන්ට දන් දෙනක හිතට සහනයක් සතුටක් පූජ්‍ය රමුකන සිද්ධාර්ථ හිමියන් පවසන්නේ එලෙසයි. ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විසරද එඩ්වඩ් ජයකුඩි සූරීන්.

0: Reachable set gwan bitulie simple save FM anu dekai tashmatuna
1: කුලරත්න ආර්යවංශයන් විසින් ලියවුණු අර්ථවත් මෙම ගීතය සංගීතවත් කරේ සංගීතඥ එච්.එම්. ජයවර්ධනය. ප්‍රවීණ රංගදර ගායන ශිල්පී විජේ කුමාරතුංගයන්ගේ කටහඬය ඔබගේ සවනට.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරු තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රිය ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු සයිබර් අපරාධකරුවන්ට ශ්‍රී ලංකාව තෝතැන්නම් වෙලා. අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචා සහ අපරාධ සිදු කරන වංචාකරුවන් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුව මේ දිනවල ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩුල්ලක් හමුවේ දිනපතා විභාග කරනවා. පසුගිය සමුදා ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට සාක්ෂිකරුවකු සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දුන්නා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලයේ සිට මෙසේ සාක්ෂි ලබා දුන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි SP රංගනාත් තිලකරත්න නැමැති ව්‍යාපාරිකයෙක්. මල්වාන යටිහේන ප්‍රදේශයේ පිහිටි තම පියාට අයත් සමාජ ශාලාවකදී 2017 දෙසැම්බර් මාසයේ පැවති රහසිගත සම්මන්ත්‍රණයක් පිළිබඳව ඔහු සාක්ෂි දුන්නා. මල්වානේ හුසෙන් හා නස්සි යන දෙදෙනා විසින් සමාජ ශාලාව වෙන් කරගෙන 2017 දෙසැම්බර් 17 වෙනිදා පැවැත් වූ සම්මන්ත්‍රණයට කල්ලූගු ඇඳ පැමිණි 15 දෙනෙකු පමණ සහභාගී වී සිටි බවද ඔහු ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ අධිකරණයක විදේතකත සාක්ෂිකරුවකුගෙන් වීඩියෝ තාක්ෂණය සාක්ෂි විභාග කළ පළමු අවස්ථාව මේ බව අධිකරණ ආරංචි මාර්ග පවසනවා. පුහුණු ශ්‍රමිකයන් රටහැර යෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අනතුරේ. මේ අවුරුද්දේ මුල් මාස තුනේ පමණක් ශ්‍රී ලංකකයන් 60,145 රැකියා සඳහා විදේශගත වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2024 වසරේදී රැකියා සඳහා විදේශගත වී ඇති ශ්‍රී ලාංකිකයන් ගණන 314,786ක් වන අතර එය මෙරට ඉතිහාසයේ වර්තමාන වාර්තාගත ඉහළම අගය බව පැවසෙන්නේ. මෙසේ විදේශගත වූ පිරිසෙන් 75%කට වැඩි පිරිසක් නිපුණතා සහිත පුහුණු ශ්‍රමිකයන් හා වෘත්තිකයන් වීම රටට විශාල ආර්ථික ගැටලුවක් බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල දැක්වෙන පරිදි 2022-2023 තුළ වෛද්‍යවරුන් 1,800ක් රටහැර ගොස් තිබෙනවා. 2023 මැයි මාසයේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 1,116ක් රටහැර ගොස් ඇති අතර අවම වශයෙන් ශ්‍රී ලංකාවට විශේෂඥ වෛද්‍යවරුන් 3,000ක් අවශ්‍ය වන නමුත් දැනට සිටින්නේ 2,100ක් පමණ බවයි අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන්නේ. වෛද්‍යවරුන්ට අමතරව හෙද කාර්ය මණ්ඩලය සහ ඖෂධ වේදීන් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමිරාජ්‍ය හා කැනඩාව ආදී රටවල්වලට ගොස් ඇති බව වාර්තා වෙනවා. මේට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පරයේෂකයන්ද, ශාස්ත්‍රඥයන්ද ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ආදී රටවල්වලට ගොස් තිබීම නිසා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉගැන්වීමෙන් කටයුතු හා පරයේෂණවලට බාධා පැමිණ තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසනවා. රුපියල අප්‍රමාණ වීම, ඖෂධ ඉන්ධන හිඟිය, ජීවන වේද මිහිල යාම, වෘත්තිකයන් මත පැටවී ඇති අධික උපයන විට ගෙවීමේ බද්ද, රාජ්‍ය වැටුප් ප්‍රමාණවත් නොවීම යන කරුණු පුහුණු ශ්‍රමිකයන් හා වෘත්තිකයන් රටහැර යාමට ප්‍රධාන හේතුව බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. රජය මේ පිළිබඳව වහාම කඩනම් පියවර ගත යුතු බවත්, එසේ නොමෙතනම් නිපුණතා සහිතක ශ්‍රමික පිරිස් විදේශ රටවල ඇදී යාම වේගවත් වී රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා. පක්ෂ මාරු තහනම් කිරීමේ පනත කෙටුම්පතට විපක්ෂයෙන් සහයෝග. ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන පක්ෂ මාරු කළ විට මන්ත්‍රී ධූරයේ අවයෝස කිරීමේ පනත කෙටුම්පත සකස් කිරීම පිළිබඳ මේ දිනවල සාකච්ඡා පැවැත්වන අතර ඒට විපක්ෂයේ සහයෝගය ලැබෙන බවත් දැනගන්නට තිබෙනවා. මෙම පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණ සහයෝගය පළ කරන බවකි ඒ ජාතික සංවිධායක නාමල් රජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එසේම සමගිය යන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද පක්ෂ මාරු කරන අයගේ මන්ත්‍රී ධූර අවයෝස කිරීමේ පනත් කෙටුම්පතට සහාය දෙන බවද එම පක්ෂයේ මහලේකම් රංජිත් මන්දුම් බණ්ඩාර මහතා කියා සිටියා. මහජන ඡන්දයෙන් චේරිපතු වෙනත් දේශපාලන පක්ෂවලට මාරුවන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර ඍජුවම අවෝත කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම පහළට තොරතුරු තාක්ෂණය අපනයනයේ මුල් තැන ගනී. අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන භෝග වන තේවලින් ලැබෙන ආදායම පරදවමින් මේ වසරේ ජනවාරියේ සිට අප්‍රේල් දක්වා කාලය තුළ තොරතුරු තාක්ෂණයේ ව්‍යාපාර වලින් ලැබෙන අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව අදාළ කාල සීමාව තුළ තේ අපනයනෙන් ලැබූ ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 451.58ක් එහෙත් එම කාලය තුළ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර වලින් ලැබී ඇති ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 511.7 හැතෑවක් බවයි වාර්තා වන්නේ. මෙම 122.63% වර්ධනයක්. මේ කාල සීමාවේදී තේ අපනයනයෙන් සිදුවී ඇති පසුබෑම 105.58% බවත් මැද පෙරදිග යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ තේ ඉරානය, සෞදි අරාබිය, යුක්‍රේනිය ආදී රටවල්ලොට යැවීම අඩාලු වීම මෙයට ප්‍රධාන හේතුව බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. රථවාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරා දීමට යයි. ශ්‍රී ලංකාවේ මාර්ග රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරුලියදෙන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කුඩා කැමරා සවි කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙලේ මුල් අදියර යටතේ කුඩා කැමරා 500ක් පිටරටින් ගෙන්වීමට කටයුතු යොදා තිබෙන බව පොලිසිය මාර්ග ආරක්ෂාව යටතේ රථවාහන කොට්ටාස භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා පවසනවා. මෙම කැමරා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට සවි කිරීමෙන් ඔවුන්ගේ සිය රාජකාරී කටයුතු විනිවිදභාවයකින් සිදු කිරීමට හැකිවන බවද ඒ මහතා පෙන්වා දුන්නා. ඇතැම් රේදුරන් මාර්ග නීති කඩකළ අවස්ථාවල පොලිස් නිලධාරීන් ඒ බව පෙන්වා දුන් විට සමහර රේදුරන් එම අවස්ථාවේ වීඩියෝගත කර සමාජ මාධ්‍යවලට මුදා හරිමින් පොලිසිය අපකීර්තියට පත් කිරීමට කටයුතු කරන බවත් එම චෝදනාවල සත්‍යාසත්‍යභාවය මෙම කැමරා සවි කිරීම මගින් හෙළිදරව් කිරීමට හැකි වෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.
1: ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් තෙසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
2: මේ ත්‍රිචබල්සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
3: විසක් මාසේ ගෙවි ගිහින් පොසොන් මාසයත් උදා වුණා. විසක් හා පොසොන් කියන්නේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා වැදගත් වෙන මාස දෙකක්. අපි අද අදහස් කළා බුද්ධ චරිතය හා බැඳුණු සුවිශේෂී චරිතයක් වන යශෝධරා දේවී ගැන කියවෙන ගීත කීපයක් උපවිත ගෙන එන්නට. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතය ගැන කතා කරන විට ඒහා එකට බැඳුණු යශෝධරා දේවිගේ චරිතාපදානය අපට සිහියට නැගෙනවා. සංසාරගතව එකට සිදුවත් කුමරු හා යශෝධරා දේවී ගැන යශෝධරා වත කාව්‍ය සංග්‍රහය තුළ ඉතා අපූරුවට සඳහන් වෙනවා. එම බෝසත් ආදරය ගැන එම කවි ඇසුරෙන් නිර්මාණය කළ මෙම ගීතය ගායනා කරු ලබන්නේ ආචාර්ය විශාරද නන්දා මාලනී විසිනි. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ඉතින් අහලා බලන්න, සිදුහත් කුමරු ගිහි නික්ම ගිය පසු යශෝධරා දේවිය එතුමා ගැන තම සිතේ ඇති සංවේදී බව ප්‍රකාශ කරන ආකාරය කිතරම් හැඟීම් පරිද කියලා.

සිදුහත් කුමරුගේ සංසාරගත පාද පරිචාරිකා වූ යශෝදරා දේවියට එතුමාගේ සිතේ ඇති ජීවිතය පිළිබඳ දර්ශනය, ජීවිතයේ කලකිරීම් නිතර නිතර ඉතා හොඳින් දැනෙනට ඇති. සිදුහත් කුමරුගේ පරමාර්ථයන් මුදුන් පමුණවා ගැනීමට ඇය විසින් සිදුකළ කැපකිරීම් හා දායකත්වය කෙසේ වන්නට ඇත්ද? ඉතිං අහල බලන්න. සුනිල් සනත් පෙරේරා විසින් රචිත, මහාචාර්ය සනත් නන්දසිරි විසින් සංගීතවත් කොට ගායනා කළ මෙම ගීතය යශෝදරා දේවියගේ එම කැපකිරීම් ගැන කියවෙන ආකාරය කොතරම් අපූර්වද කියලා.

අපාද කතා කරමින් සිටියේ සිදුහත් කුමරුගේ ගිහි ජීවිතය තුළ සිටි ඒ අති උතුම් කාන්තාව වූ යශෝධරා දේවී ගැන කියවුණ ගීත කීපයකටනේ. රාහුල කුමරු ඉපදුණු දිනම ගිහිගෙන් නික්මුණු සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාණන්ගේ ආරාධනෙන් රජමාලිගයට වඩින විට ඒ දකින යශෝධරා දේවිය කුඩා රාහුල කුමරුට පවසන්නේ කුමක්ද? අහලා බලන්න. මෙම ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රාණී බෝගොඩ.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: බවසසරේ නවාතන් පොලක සිටින අපි අපගේ යුතුයකම් සිටු කරමු. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ නැතුව හැකි පමණින් තමන්ගේ දේ පරිත්‍යාග කරන්න. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි අපි කටයුතු කරන්නේ නම් අපට වරදින්නේ නැහැ. ගීත රචක DT ප්‍රනාන්දු විසින් රචනා කළ දෙම ගීතයේ සංගීතවත් කරේ S දක්ෂණමූර්ති. ගීතය ගායනා කරන ලබන්නේ කලාසූරි අල්හාද් මොයිදීන් බෙක්.

උපදේශිකා ජයවර්ධනයන් විසින් රචනා කොට සංගීතවත් කළ මෙම ගීතය මිනි පබළු පංහිඳ මගින් නිර්මාණය කොට ඇත. මේ වෙසක් පොසොන් සමය තුළ ඔබට ලබා ගත හැකි ආදර්ශ බොහෝ ඇති බව කියත හැකිය.

0: ඔබගින් සමුගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලීපි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙන් ඔබගින් සමුගෙන යන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන්.